උජිගින් සෙත්තු මෙමෙත් අගේ දතරං මෙමෙත අගේ ya baru ya 101.3 FM YFM Gulai Sejalai.